0: බොමසුති
1: රයිට් එහෙනම් කට්ටියම දැන් පියමනගෙන පියමනගෙන යමු නේද
0: සෙනග ඉන්නවා මාර විදියට
1: පියමනගෙන යන්න ඕගලන්ට නම් ඉඩ මදි අපි නම් යනවා මෙහෙම මෙහෙම ඕගොල්ලෝ නම් ඇඟේ වැඩි වැඩි ඇති

Hodai tindai pada berasa ni ada tapi sudah nama obat tek turut beda kan? Tina api obat anu atai tiada. Tama ya pergi program yang awam berwenne mulkal pebagi api bengkar lebu Itali bahasa berin Lanka ogena Lanka memuati sedihim sambandin jam bidik. Own dan wat kiri. Masa dah tindai napi me belawa kan? Obat tek dahas beda kan? Tina ගොඩක් දේවල් තියෙනවා ඉතින් අද විශේෂ දවසක් වුණා ලංකාවේ තමයි කාලයකට පස්සේ ඒ ලොකු විරෝධ පළපාලියක් රැලියක් දකින්න ලැබුණා ජනරජ සම්මානේ තමයි මේක සංවිධානය කරලා තිබුණේ ඉතින් බදු බර දරන්න බැරි බදු බර සම්බන්ධයෙන් තමයි මූලික සනම් පාට පළ ගැසලා තිබුණේ ඉතින් ඒ අතරවාරයේදී කුමාරී වැඩි අවසන් වෙලා යන අතරවාරයේදී පෙටුගම් සමාජවාදී පක්ෂයේ මධ්‍යම කාරක සභික සුජිත් කුරුවිට සහෝදරය ඇතුළු තව කීප දෙනෙක් අත්අඩංගුවට අරගෙන තියෙනවා. ඉතින් මොනවා මොනවා හේතු දාලා අත්අඩංගුවට අරගෙන ඇති. ඉතින් කුමාරී අපි දැක්ක පෞගේ ටිකේ ජනාධිපතිතුමාත් කිව්වා මේ පොඩිනම් එනියන් උත්ප්‍රාසයෙන් වගේ තමයි ප්‍රකාශ කරේ පොලිසිය කියනවලු මේ කඳුළු ගෑස් එහෙම මොනවාද එක්ස්පයර් වෙලා දැන් මොකද ඒව පාවිච්චි කරන්න පෞගේ කාලේ හම්බුන්නේ නැහැ කියන්නේ කඳුළු ගෑස් ඔබ දන්නවනේ පාවිච්චි කරන්නේ සාමාන්‍යයෙන් උද්ඝෝෂණ නේද විරෝධතා ඉස්සර ආහාරින්න ඉතින් එක දිගට පෞගේ කාලේ අපි දැක්කා එහෙම සිදුවීම් නමුත් මේ මෑත කාලීනව ආණ්ඩුව අලුත් ආණ්ඩුව පත්වලාවෙන් පස්සේ එහෙම නැත ඒකලෝ එතනින් කියන්න උත්සාහ කරේ දැන් උතුරන්න ප්‍රජාතන්ත්‍රවාදයේ තියෙනවා ඒ නිසා මේ කඳුළු ගෑස් පාවිච්චි කරන්න තරම් අවශ්‍යතාවයක් නැහැ කියලා ඉතින් ඒක ඒකලෝ තවත් උත්කර්ෂයට නැංගුවා පහුගිය 24 වෙනිදා සමුග ජන බලවේගය සූදානම් කළ දවිච්ච විරෝධතාවය කෙලින්ම පාර්ලිමේන්තුවට ඉතින් වෙනදා අපි දකිනවා පාර්ලිමේන්තුව වටරපෙන් එහාට කූඹියෙකුටත් යන්න දෙන්නේ නැහැ මේ දාසරේ යන්නේ ඒකේ ඒට එහාටත් ගිහිල්ලා ගේට්ටුත් ඇටලා දීලා අවසානයේදී කැන්ටිමෙන් කාලය යන තැනටම වැඩේ හදලා දුන්නා ඉතින් එතනදී කිව්වේ දැන් අපි අර ඉස්සර වගේ බැරියර් දාන්නේ බැටන් ප්‍රහාර දෙන්නේ කඳුළු ගෑස් ගහන්නේ නැහැ ඕන කෙනෙකුට ප්‍රජාතන්ත්‍රවාදී ලෙස තියෙනවා මෙන්න අයිතිය විරෝධතා දක්වන්න කියලා නමුත් අද ඒ කතාව පොඩ්ඩක් වෙනස් වෙලා ඉතින් මොකද දන්නේ ඉතින් අපි හිතනවා සමහරට ඒ විදිහට ඉඳ දුන්නොත් දැන් සජිත්ලා නම් ඉතින් ආයේ ඒ විරෝධතාවයක් සමහරට තව පොඩි කාලයකට පස්සේ නේද හිතුනොත් කරයි මොකද ඒකොල්ල දැන් මේ බලාගෙන ඉන්නේ ඒකොල්ල කියන්නේ ආණ්ඩුවට ජනතාවට කියන්නේ මේ ආණ්ඩුව බලන්න දුන්න පොරොන්දු ඉටු කරන්නේ නැහැ ඒ නිසා ඔක්කොලම රැවට්ටුව රැවටිලා ඉන්නේ ඉතින් අපි තමයි දැන් ඊළඟට ඉන්න නැවුම් කණ්ඩායම අපි තමයි නිල විපක්ෂය එතකොට ඔබ දන්නවා සාමාන්‍ය විපක්ෂය තමයි ඊළඟ ආණ්ඩු බලයටපත් වෙන්නේ කියලා ඒකොල්ල කියන්නේ මේ සමීකරණය හරහා ඊළඟට බලයට එන්නේ තමන් ඒ සඳහා තමන් සූදානම් වීම කියන්නේ දැන් මේ ආණ්ඩුව මේ යන විදියට කොහොමත් මිනිසුන්ට මේ දෙන පීඩනයයි වදෙත් එක්ක මිනිස්සු දැන් මේක ආණ්ඩුව ඇතහැරලා යනවා ඊට පස්සේ

අනිවාර්යෙන්ම මැතිවරණයක් තියන්න අවස්ථාව ආපුවම අනිවාර්යෙන්ම මැතිවරණයේදී අපිට ජයග්‍රහණය කරන්න පුළුවන්. ඒ සඳහා අපි සූදානම් වෙමු කියන තැනින් තමයි ඉන්නේ. ඒ කියන්නේ මේ කියන්නේ ජනතාවට ආණ්ඩුව එපා වෙන්නේ ජනතාව ආණ්ඩුව විසින් පීඩාවට ලක් කරද්දීනේ. එතකොට අපි දේශපාලනය කරන්නේ මොකා හරි කවුරු වෙනුවෙන්ද? කියන රටේ ජනතාව කියන්නේ ඔතන දැන් අපි කියමුකෝ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය කියන කාරණේදී අපි පක්ෂාදාගෙන ජනතාවට නායකත්වය දීගෙන නේද ඒ ජනතාවගේ නියෝජන කාර්යයනේ පක්ෂහරා යන්නේ. එතකොට මැතිවරණ වලින් වෙන්නේ ජනතාව සමස්තයට පාලනයට හවුල් වෙන්න තියෙන ඉඩකඩ අවකාශය නැති නිසා ජනතාව විසින් තමන්ගේ නියෝජිතයන් විදියට කොටසක් වත් කරනවා. මෙන්න අපේ ප්‍රශ්න ගිහිල්ලා මේ ප්‍රශ්න වලට උත්තර හොයන්න කියලා. හැබැයි දැන් මෙතන වෙලා තියෙන්නේ මොකද්ද? ජනතාව පැත්තකින් ඉන්නවා. චන්දි වෙලාවට ජනතාව දේශපාලකින්ගේ ඉහට උඩින් තියාගෙන ඉන්නවා. චන්දේ කතරගේ හලා තමන්ට බලය ආපු හැටි ඔළුව ගසලා චන්දදායකයා බීමට දානවා. ඊට පස්සේ චන්දදායකයා අරුන්ගේ පිටිපස්සේ යන තැන්ට වෙලා තියෙන ඉතින් ඕක තමයි ගිය කාලයක් සිද්ධ වුණේ. එතකොට ඒක වෙනස් කරන්න තමයි 22 අරගලයෙන් පස්සේ ජනතාව තීන්දුව කරේ. අර මාරුවෙන් මාරුවට චන්දේ දීපු ඒ අය ගේවල් වලට ඇරලා නේද උන් හිටි තැන් අමතක වෙන තැනට එලෝල දාලා මේ අලුත් පාලනයක් ගේන. හැබැයි අද වෙනකොට ඒ අලුත් පාලනය අර පරණ තැටියම තමයි වාදනය කරන්නේ. කිසිදු වෙනසක් නැහැ. කිසිදු වෙනසක් නැහැ විතරක් නෙමෙයි ඉන් එහාට ගිහිල්ලා කලින් ආදීව නම් මොනා හරි කරලා නේද මිනිසුන්ට සහනමල්ලක් දුන්න හරි මොකක් හරි කරලා නියම් අර පොඩක් ණය වෙලා හරි ඒ කියන්නේ සාමාන්‍ය මිනිසුන්ට එතනනේ වැදගත් වෙන්නේ. හැබැයි දැන් මොකද කරන්නේ? දැන් හෙල්ලෙන්න බෑ. ඉස්සර තිබුණා මහ බැංකුව ආණ්ඩුව යටතේ. එතකොට ආණ්ඩුවට මුදල් ඕන වෙනකොට මහ බැංකුවට කිව්වහම අපිට මෙච්චරක් සල්ලි ඕනි කියලා ඒකොල්ලෝ මුදල් මවල දුන්නා, අච්චු ගහලා දුන්නා. එතකොට මිනිසුන්ට ඒ මුදල් දීලා මිනිසුන් යම් විදියකට සතුට කරා. හැබැයි දැන් එක පැත්තකින් දැන් ආණ්ඩුවෙන් මහ බැංකුව ගලවලා තියෙන්නේ. මහ බැංකුවට අනිත් පැත්තෙන් මේ මුදල් අච්චු ගහන එක නවත්තලා තියෙන සීමා කරලා තියෙන්නේ. ඒක කරන්න බැරි කරලා තියෙන්නේ. එතකොට දැන් ආණ්ඩුවට ඕන වුණත් බැංකුවෙන් ඒ වැඩේ කරන්නේ නැහැ. මහ බැංකුවෙන් ඒ වැඩේ කරන්නේ නැහැ. එතකොට අනිත් පැත්තෙන් IMF එක ඉඳගෙන හරි සියලු දේ ජනතාව සහන දෙන ඒ වලින් ආණ්ඩු ඉවත් වෙන්න ඕනේ. ව්‍යාපාර කරන ඒ වලින් ආණ්ඩු ඉවත් වෙන්න ඕනේ. ඒ නිසා ආණ්ඩුව බදු ආදායමෙන් ආණ්ඩුවේ කටයුතු කරගෙන යන්න ඕනේ. එතකොට දැන් නේද දැන් මතනේ බදු දැන් අලුතෙන් හොය හොය ඉන්නවා මොනාටත් තව බදු ගහන්න පුළුවන් කියන එක. ඉතින් මේ විදිහට ගියන් පස්සේ අර පරණ ආණ්ඩු මොනා හරි වෙලා නායකාරයෝ කරලා හරි මොනා හරි කරලා යම් විදිහකට මේක ජනතාවට ලොකු පීඩනයක් දෙන්නේ නැතුව යම් සාපේක්ෂව පවත්වගෙන ගියා නම් මේ ආණ්ඩු යටතේ ඒක සිද්ධ වෙන්නේ නැහැ. මොකද ඒකට හොඳම උදාහරණය තමයි මේ වෙනකොට ඔබ දන්නවද හැම දරුවන් 5 දෙනෙක්ගෙන් එක්කෙනෙක් මන්ද පෝෂණයෙන් පෙළෙන තත්ත්වයට ලංකාව පත් වෙලා. එතකොට ඒක ඉතා බරපතල කාරණයක්. මොකද මේ කලින් මේ 5:1 අනුපාතයේ නෙමෙයි අපි හිටියේ. ඒ කියන්නේ දැන් මිනිස්සුගේ දුප්පත් වීම වර්ධනය වෙලා. අනිත් පැත්තෙන් ලෝක බැංකු වාර්තාවලට අනුව නේද දුප්පත්තුන්ගේ කියන ගණයට වැටෙන අපි කිව්කෝ දරිද්‍ර රේඛාව රේඛාවෙන් පල්හාට වැටිච්ච ප්‍රමාණය අපේ රටේ 65% ජනගහනයේ 65%. ඒ කියන්නේ 50% ඉක්මවල ගිහිල්ලා 65% කියන්නේ 3/2 වගේ ප්‍රමාණයක් අද 3000 කන්නති ගන්නට පත් වෙලා තියෙනවා. එහෙමනම් මේ අවුරුදු 2 යටතේ මේ ආණ්ඩුව යටතේ සිද්ධ වෙච්ච වෙනස් වීම. ඒතකොට ඒ වෙනස් වීම වෙලා තියෙන්නේ අර පෞගිය
බැන බැන හිටපු ආණ්ඩුවටත් වැඩියේ හරි ජනතාව කබලෙන් ඇදලා දාන තැනට. ඒතකොට ඒ නිසා ජනතාව අනිවාර්යයෙන්ම මෙතනදී ආණ්ඩුවත් එක්ක ඒ තිබිච්චයි ඇයි හොඳයිකම හිමීට හිමීට දැන් අතාරමින් ඉන්නා. මොකද අතාරන්නේ සිද්ධ වෙලා තියෙනවා මිනිස්සුන්ට. මොකද හේතුව ඒ නිසාම මෙන්න මේ බදු IMF පදයට නටමින් ජනතාව කබලෙන් ලිපට දාන බදු ප්‍රතිපත්තිය වෙනස් කරන්න කියලා තමයි අද මේ බලපෑම ජනරක ව්‍යාපාරය විසින් මේ උද්දේශන හරහා කරේ. ඉතින් බලමු ආණ්ඩුව මොනවාද ඉස්සරහට ගන්න තීරණ කියලා. කොහොම වුණත් ආණ්ඩුව පොරොන්දු වෙච්ච ආකාරයට නේද ආහාර ද්‍රව්‍ය වලට වැට් අයින් කරනවා කිව්වා ඒක කරේ නැහැ. සෞඛ්‍ය උපකරණ වලට වැට් අයින් කරනවා කිව්වා ඒක කරේ නැහැ. ඊළඟට පාසල් උපකරණ වලට වැට් අයින් කරනවා කිව්වා ඒක කරේ නැහැ. එතකොට එහෙමනම් දිගටම දිගටම දිගටම කියපු පොරොන්දු කඩමින් එනවා. අනිත් පැත්තෙන් මේ වෙනකොට GM රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියනවා දොස්තරලා 2500ක් රට හැරර ගිහිල්ලා. එතකොට ඔබ දන්නවා පෞගී කාලේ 2022 මේ අරගලේ වෙනකොට ඒ සමය වෙනකොට ලංකාව බංකොලොත් භාවයට පත් වුණායින් පස්සේ බොහෝ දෙනෙක් රට හැතර අතහැර ගියා. ඉතින් එතනදී මේ වෘත්තීයවේදීන් කියන්නේ රට හැර යෑම නිකන් සාමාන්‍ය කෙනෙක් පිටරට රස්සාවකට යනවට එහා ගිය ඛේදවාචකයක්. මොකද හේතුව රටට අවශ්‍ය කරන නේද ඒ සේවාව ලබා ගන්න අවශ්‍ය කරන ඒ විශේෂඥ දැනුම තමයි රට පටවන්නේ. එතකොට ඒ නිසා අපිට ඒකේ හානිය දරා ගන්න වෙනවා. එතකොට දැන් මේකොල්ලෝ ඒදි පොරොන්දු වුණා උපයන විට බද්ධ සීමාව ඉහළ දානවා කියලා. මොකද ඒ ඉහළ දැම්මොත් ඒකොල්ලන්ගේ වැටුප කියන 103ක් ගන්නවා නම් 102 ඉහළ තමයි මේ බදු ගහන්නේ කිව්වහම එතකොට 100,000කට තමයි බදු ගෙවන්න වෙන්නේ. දැන් ඒක රනිල්ල ගෙනල් තමයි 100,000කට. එතකොට දැන් මේකොල්ල පොරොන්දු වුණා නෑ ඒක අඩු ගානේ පරිණතන්ට ගෙනියනවා කියලා. නමුත් එහෙම කිසිවක් කරලා නෑ. එතකොට කියන්නේ 103ක් ගත්තොත් එහෙම පඩියක් පළමු 100 අයින් කරයින් පස්සේ ඉතුරු 102ට 30-40-50 බදු ගෙවන්න සිද්ධ වෙලා තියෙනවා. එතකොට ඒ වෘත්තිකීන්ට වෘත්තිවේදීන්ට අද වෙනකොට ලෝකයේ ඕනතනක ඉල්ලුමක් තියෙනවා. උන්ට මේට වැඩිය හොඳ ජීවන මට්ටමක් ලඟා කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒතර ඒ නිසා ඔවුන් අකමැත්තෙන් හෝ රට දාලා යනවා. ඉතින් ඒකේ විපාකය ගෙවන්න වෙන්නේ අපේ රටේ සාමාන්‍ය මිනිසුන්ට. නිදහස් සෞඛ්‍ය එතනින් එන්න එන්න වලපල්ලට යනවා. මොකද ආණ්ඩුවේ රෝහලවලට වෛද්‍යවරු නැත්තම් ශිල්පීන් නැතුව ගියන් පස්සේ මොකද වෙන්නේ? ඊට පස්සේ ඉන්දියාවෙන් ගෙනල්ලා හරි දැන්ටත් ඉන්දියාවෙන් ගෙනල්ලා වෛද්‍යවරු මේ පෞද්ගලික රෝහල්වල ඇතිපදමට වැඩ කරනවා. හරි ඉතින් ඒක තමයි වෙන්නේ. ඊට පස්සේ සෞඛ්‍ය මලගම තමයි සිද්ධ වෙන්නේ. ඉතින් මේ විදිහට අපිට දවසක් කතා කරන්න පුළුවන් මේ සිද්ධ වෙන OTL වැඩ සම්බන්ධයෙන්. ඒතකොට මේක නෙවෙයි මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ. මේකට නෙමෙයි මිනිස්සු මේ ආණ්ඩුවට ඡන්දෙ දුන්නේ. ඉතින් ඒ නිසා බල කර සිටිනවා අඩු ගානේ මේ මිනිස්සු වෙනසක් වෙනුවෙන් තීන්දු ගත්තා. ඒ වෙනස වෙනුවෙන් මිනිස්සු පියවරක් තැබුවා. දැන් තියෙන්නේ ඔබේ අතේ වෙනස යථාර්ථය බවට පත් කරන එක. හරි එහෙම නැතුව තාම අර ධනපතියන් පස්සේ කඩේ යන IMF එකේ පදයට නටන හරි එකනම් කරන්නේ. එතකොට ජනතාවගේ පැත්තට මේක මාරු කරලා නැහැ. ටර්න් එකක් අරගෙන නැහැ. එහෙම ටර්න් එකක් ගන්න නැත්නම් ධනපතියා ලාභ ලබද්දී වැඩි වැඩියෙන් ලාභ ලබද්දී දුප්පතා වැඩි වැඩියෙන් දුප්පත් වෙන එක තමයි මේ ධනවාදී සිස්ටම් එක. ඒතොර ඒක වෙනස් කරන්න තමයි මිනිස්සු ඔබට ඡන්දෙ දුන්නේ. හැබැයි ඔබ දැන් ගිහින් කරන්නේ අනිත් පැත්ත. කලින් එවුන් කරන්න ඇඹරිච්ච කරන්න විචිකිච්ඡාවෙන් හිටපු දෙගිඩියාවෙන් හිටපු කරන්න ගිහිල්ලා මහජන විරෝධය නිසා ඇතහැර දාපු බොහෝ දේවල් කිසිම විලි ලැජ්ජාවක් නැතුව දැන් ඔබ විසින් කරමින් ඉන්නවා. මේ ආණ්ඩුව විසින් කරමින් ඉන්නවා. ඉතින් ඒක තමයි අර අපි දන්නවනේ ගොඩක් තැන්වල කතා තියෙනවා සාමාන්‍ය නේද. අර සාමාන්‍ය ජීවිතේ
තමන් ගැන යම් තියෙන මොකද කොන්ෆිඩන්ස් එක ඒක කුඩා කාලේදී තියෙන තමන්ගේ ජීවිත අත්දැකීමක් වුණාම තමන් ඒක තුළ තමයි තමන්ගේ හැසිරීම තීරණය වෙන්නේ. හැබැයි සමහරු නේද අර පහළ පන්ති ඉඳන් උඩට එකපාරටම ගියාම අර ඒකට මොකද වෙන්නේ, ඒකට මේ මත් වෙනවා නැත්නම් වහ වැටෙනවා, ඒක තමන්ට නැති වෙයි කියලා බයක් හැදෙනවා. ඒ නිසා අර ඒ ඉහළ පන්තියේ හාදියෝ කරගට වැඩිය හරි මහා කොහොමද කියන්නේ ඊටත් වඩා හොඳට මේක තමන් කරන්න උත්සාහ කරනවා. මොකද තමන්ගේ අර හීනමානය විසින් ඒ තත්ත්වය එකෙන් තමන්ට හැමතිස්සේ වෙනවා. මේකනේ අර ඒක එයා පෙන්වන්න උත්සාහ කරනවා. එතන පෙන්වන්න උත්සාහ කරද්දී අර අර සාමාන්‍ය තත්ත්වයට වඩා ඒකට වැඩි වැඩි දෙයක් එකතු කරන්න ගියාම ආනපාන දාන්න ගියන් පස්සේ එක ගොම් පාට් වෙනවා. දැන් වෙලා තියෙන්නේ ඔන්න ඔය ගොම් පාට් වීම හරහා මිනිසුන්ට දැන් මේකේ ඇත්ත ස්වરૂපය එළිදරව් වෙමින් ඉන්නවා. ඒ නිසා අපි කියන්නේ මේ දේවල් තේරුම් ගන්න දේශපාලනේ අනිවාර්යයෙන්ම දෛනිකව අපි අභ්‍යාස කළ යුතු එකක්, දෛනිකව අපි තේරුම් ගත යුතු එකක්. අපි ආපස්සට යන්නේ නෙමෙයි, අපි මෙතනින් ඉදිරියට යන්නේ කොහොමද, ඒ සඳහා අපි කායකද පළගැහෙන්නේ මොකක්ද, ඒ සඳහා තියෙන නායකත්වය කියලා තේරුම් බේරුම් කර ගැනීම ඔබ හැමෝටම බාරයි. ඉතින් ඒ නිසා සක්‍රීයව දේශපාලනේ දිනෙන් දින වෙනස් වෙන අලුත් වෙන ඒවාත් එක්ක රැඳිලා ඉන්න. එතකොට අපට පුළුවන් වෙයි ඊළඟ දිශානතිය, නිවැරදි දිශානතිය තෝරගන්න.

ඉතාලිය ප්‍රථම ශ්‍රී ලාංකීය ගුවන්විදුලි විකාශය විවර සෑම සෙනසුරාදා දවකම රාත්‍රී 8:30 සිට 10:30 දක්වා දැනුම අවබෝධය සතුට විනෝදය ඉල්ලීම් සුබ පැතීම් සමගින් නැවුම් ප්‍රවෘත්ති සජීවී සම්බන්ධය 0.456670 ලෝමතා අසන්නන් වෙන්නේ විවර දැන් අන්තර්ජාලයෙන් පිවිසෙයි ලෝවේ කොයි මුල්ලක සිටියත් සැටලයිට් ඔස්සේ ඔබට සමන් දිය හැකියි

හොඳයි ඉතින් අපි දැන් සූදානම් වෙන්නේ හෙට දවසේ තියෙන යමක් ගැන කතා කරන්න. ඉතින් ඔබ දන්නවා ඔක්තෝබර් පළවෙනිදා කියන්නේ සාමාන්‍යයෙන් අපි කලාපේ ලෝක ළමා දිනේ විදිහට සමරනවා. ඉතින් මේ ලෝකේ විවිධ කලාපවල මේක වෙනස් වෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ලෝක ළමා සතියක් තියෙනවා වෙනත් කලාපවල. ඉතින් කොහොමනත් අපි අපේ ආසියානු කලාපය ගත්තොත් එම ලෝක ළමා දිනය ඔක්තෝබර් පළවෙනිදා සමරන එකක් සිද්ධ වෙනවා. ඉතින් ඔබ දකින්න ඇති මාධ්‍ය වලින් බොහෝ පාසල් වල විශේෂයෙන් ළමයි එක රාශි වෙන්නේ පාසල් වල. ඉතින් ගුරුවරුත් කෙනේ එදාට ඒ දරුවෝ බවට පත් වෙලා එහෙම නැත්නම් දරුවන්ගේ ලෝකය ඒකලන වඩා කෙනේ නිදහස් ඒක විඳින්න අවශ්‍ය කරන තත්ත්වය නිර්මාණය කරලා දෙන්න. බොහෝ විට අපි දැක්ක ගුරුවරු ළමයි විදියට නැත්නම් ගුරුවරු තමන්ගේ නේද පාසාංගික දේවල් ඉදිරිපත් කරමින් දරුවන් සතුටු කරන දරුවන් පිනවන ඒගෙන වෙන වෙන වෙන තත්ත්වයක් එදා දිනේ නිර්මාණය කරලා තිබුණා. ඉතින් ඔව් ඉතින් දින වෙන් කරනවා කාන්තා දින නේද කම්කරු දිනය දෙමව්පිය දිනය එහෙම නැත්නම් මව් දිනය පිය දිනය ඒ විදිහට. ඉතින් ඔ ඒක එක පැත්තකින් ගත්තොත් මේක එක්තරා විදිහකට අර හැමදාම සමහර සාමාන්‍ය කියන්නේ ඉතින් ඔක එක දවසක් විතරක් තිබිලා හරියන්නේ නැහැ. ඔක හැමදාටම වෙන්න ඕනේ. ඔ ඒක හරි හැමදාටම අපි ජීවත් වෙද්දි ඉතින් මේ අම්මා තාත්තා දරුවෝ නේද ඒ සියල්ල අපි හැබැයි ඒ අතර වාරයේදී යම් විදියකට විශේෂ දවසක් වුණායින් පස්සේ ඒකට විශේෂ අවධානයක් එනවා. හැබැයි දැන් සමහරට අර මේවා සම්බන්ධයෙන් මේ එන ওই විවාදය හැදිලා තියෙන්නේ බොහෝ වෙලාවට මේ වෙළඳපළ විසින් මේක අත්පත් කර ගැනීම. එතකොට ඒකේ අර මුල් අරමුණ වෙනුවෙන් මේ දිනය පාවිච්චි වෙන්නේ කෙලින්ම වෙළඳ අරමුණු වෙන්නේ. දැන් නත්තල ගත්තොත් එහෙම නත්තල සාමාන්‍ය දෙසැම්බර් නේද 25 නත්තල. හැබැයි නොවැම්බර් පටන් ගද්දිම නත්තල පටන් ගන්නවා. මොකද ව්‍යාපාරිකයෝ දන්නවා, ව්‍යාපාරික ලෝකයේ දන්නවා නත්තල කියන්නේ මිනිසුන්ගේ ආගමික උත්සවයක් වගේම ඒක ඇඟට ජීර්ණ වෙලා තියෙන සංස්කෘතික උලලක් විදියට. එතකොට ඒක අනිවාර්යයෙන්ම අපි මෙන්න මේ විදියට සමරන්න ඕනේ, මේ විදියට සමරමු තමයි සාර්ථක කියලා. දැන් මේ වෙනකොට නේද වෙළඳ පොළ විසින් තමයි අපිට නේද අපි ඇඳුම වර්ණය කනබොන එක ඒ දේවල් හොයලා දෙන්නේ. ඉතින් ඒ නිසාම තමයි අර මේ දින සම්බන්ධයෙන් තියෙන විවාදේ එක පැත්තක තියෙන කතාව තමයි ඔය වෙළඳපළ විසින් ඒ දින ආක්‍රමණය කිරීම ඇතුලේ අර ඒ දිනවෙන් කිරීමේ මූලික හරය ඒකෙන් නැති වෙලා ගිහින් තියෙනවා කියන කාරණය. එතකොට ඉතින් ළමයි තමයි ලෝකයේ කියන්නේ ළමයි විදියට අද ඉපදෙන අය තමයි නේද අපි දවසක නේද බිලින්ද වේදීට ඉපදිලා මේ හැදිලා වැඩිලා තමයි අද වෙනකොට අපි මේ ලෝකයේ දේවල් නේද නිෂ්පාදන ක්‍රියාවලියට, සේවා ක්‍රියාවලියට, සමාජ දේශපාලන ආර්ථික ක්‍රියාවලියට අපි සහභාගී වෙන්නේ. එතකොට අද දරුවෝ එතනටපත් වෙලා නැහැ. හැබැයි දරුවෝ තමයි හෙට දවසේ එතනටපත් වෙන්නේ. එතකොට එතනටපත් වෙන්න නම් ඔවුන් බොහොම නිරෝගී, නිවැරදි සහ බුද්ධිමත් දරු පිරිසක් වෙනවා නම් ඒක තමයි අනාගතයේ රටක පොහොසත්කම. හැබැයි ඒ රටේ يعني ළමා පරපුර එහෙම නොවේ නම් ළමා පරපුර අවුල් නම් එතකොට ඒ ළමා පරපුර එන්න වැඩිහිටියන් බවට පත් වෙනකොට අර නිෂ්පාදන සේවා ක්‍රියාවලියට උන් සම්බන්ධ වෙනකොට අන්න එතනදී ආපහු එතකොට අපිට සිද්ධ වෙනවා සමාජයක් විදිහට ඒකේ පළවිපාක භුක්ති විඳින්න තියෙන නිසාම අපි හැමෝටම වගකීමක් තියෙනවා. අද ළමා පරපුර නේද වඩා හොඳ දියුණු මිනිසෙක් බවට පත් කිරීමේ අඩිතාලම මූලාරම්භය උන්ට ලබා දෙන එක. මොකද හේතුව හෙට දවස ලෝකේ ජයගන්නේ ඔවුන් නිසා.
එතකොට ඔවුන් දුර්වලයන් නම් ඔවුන් ලෙඩ්ඩු නම් නේද ඔවුන් මත්ලෝලීන් නම් නේද ඔවුන් සල්ලාලීන් නම් සමාජයට වැඩක් වැඩදායක නොවන කොටසක් නම් එතකොට ඒ කොටස වැඩි වෙනකොට ඒ කොටස يعني ඉදිරියට එනකොට යම් දවසක එතකොට මේ නිෂ්පාදන සේවා ක්‍රියාවලියට එහෙම නැත්නම් මේ සමාජ දේශපාලන ආර්ථික ක්‍රියාවලියට ඔවුන්ගේ දායකත්වය අහිමි වෙනවා නැත්නම් ඒ දායකත්වය හරි විදියට ලැබෙන්නේ නැහැ. එතකොට ඒක විසින් ආපහු පෙරලා සමාජයට ලබා දෙන්නේ මොකද්ද? එතකොට ඒ සමාජයේ දුර්වල සමාජයක් වෙනවා. ඒ නිසාම අපි හැමෝටම තියෙනවා වගකීමක් මේ පුංචි දරුවන් මනා ලෙස වැඩිහිටියන් බවට පත් කිරීම සඳහා අවශ්‍ය කරන මඟ පෙන්වීම අඩිතාරම දෙන්න. හොඳයි. එතෙන් මේ නිසා මේ ලෝක ළමා දිනයේ ඒ විදියට යම් විදියකට ඒ ළමයින් සම්බන්ධයෙන් අවධානය යොමු වෙන එක, ළමයිට මොකක්ද මේ ලෝක ළමා දිනයේ කියලා කියන්නේ, ඇයි ඒකෙන් ඒක එහෙම වෙන් වෙලා තියෙන්නේ, ඉතින් ළමයි කියන්නේ කවුද, එතකොට ඒ දරුවන්ට කියන්නේ ළමයින්ට අර වැඩිහිටියෝ ඔබන දේවල් ටික කරගහගෙන යන්න නොදී ඔවුන් නිර්මාණශීලී ඔවුන්ට හිතෙන ඔවුන්ට දැනෙන ඔවුන්ට ඔවුන් තුළ ඉන්න නිර්මාණ මේ කරුවා එළියට අරගෙන එවැනි අයෙක් බවට උපත් කරන්න නම් නේද, එතකොට තමයි ලෝකය වෙනස් වෙන්නේ. නැත්තම් අර අපි කරපු දේ කියලා දීලා ඒ ආකාරයේම දරුවෙක් හදන එක හෙට දවසේ මේ ලෝකේ එවැනි දරුවන්ගේ ලෝකේ වෙනස් වෙන්නේ නැහැ. ලෝකේ වෙනස් වෙන්න නම්, ලෝකේ දියුණු වෙන්න නම්, ලෝකේ අලුත් වෙන්න නම් ඒ අලුත් නිර්මාණශීලී දරුවෙක් බිහි වෙන්න ඕනේ. ඉතින් අපි හිතුවා, ඔබ දන්නවා අපි විවර ළමා පාසල සැමරිදා ඔක්කොම පවත්වනවා. ඉතින් මේ සැප්තැම්බර් මැද ඉඳන් අපි නැවත ආරම්භ කරානි වඩු කාලයෙන් පස්සේ. ඉතින් හෙට දවසේ අපි සූදානම් විවර පාසලේදී මේ ලෝක ළමා දිනය සම්බන්ධයෙන් චිත්‍ර ඇඳීමේ ඒ වැඩක් කරන්න. එතන මොකද ඔබ දන්නවද, චිත්‍රයක් කියන්නේ සාමාන්‍යයෙන් කෙනෙක්ගේ එහෙම නැත්නම් විශේෂම දරුවෙක්ගේ නේද, ඔවුන්ගේ කෙනෙක් තුළ තියෙන හැඟීම් දරුවෙක්ගේ විතරක් නෙවෙයි, හරි, කෙනෙක් තුළ තියෙන අදහස් හැඟීම් ඒ වගේ දේවල් ප්‍රකාශන එළියට ගන්න පුළුවන් එක මාධ්‍යයක් තමයි මේ කියන චිත්‍රය. ඉතින් විවර පාසලේදී ලෝක ළමා දිනයේ චිත්‍රයෙන් හැඩගන්නමු කියන මේ තේමා පාඩය යටතේ තමයි අපි හෙට ඔබට අවස්ථාව උදා කරලා දෙන්නේ. ඉතින් ළමා වෙට්ටි හැමෝටම මේ සඳහා සහභාගී වෙන්න පුළුවන්, අවශ්‍ය ද්‍රව්‍ය පාසල මගින් ඔබට ලබා දෙනවා. ඉතින් ඔබගේ අර ඔබගේ අදහස් ප්‍රකාශනය කිරීම තමයි මෙතනදී වැදගත් වෙන්නේ. ඉතින් අපි මේ චිත්‍ර කියන එක තෝරගත්තේ මේ ලෝක ළමා දිනයත් එක්ක. චිත්‍රයක් මගින් අදහස් ප්‍රකාශන ශක්තිය කෙනෙක්ගේ මතු කරන්න පුළුවන්. ඉතින් ඒක නිර්මාණාත්මක සංවාදයක් බවට පත් කරලා දරුවෙක්ගේ ලෝකයේ දකින ආකාරය චිත්‍රයක් හරහා එළියට මතු කරගන්න තමයි අපි මේන් බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒ නිසා චිත්‍රයක් අඳින්න හෙට එන්න විවර පාසලට වැඩිහිටි ඔබටත් ඒ සඳහා අවස්ථාව තියෙනවා. ඒ වගේම දැන් අපි මේ චිත්‍ර විනිශ්චය කරන්න පෙළඹෙන්නේ නැහැ. මොකද හේතුව ඔබ දන්නවද, චිත්‍රයක් ඒ විදිහට කියන්නේ වැරදි චිත්‍ර කියලා එකක් නැහැ. මොකද අපි දැන් මුලින් කිව්වනම් කෙනෙක්ගේ තියෙන නේද අදහස්, ඒවා නිර්මාණාත්මක හැකියාව, ඒ වගේ දේවල් මේ ප්‍රකාශනයක් විදිහට චිත්‍ර මාධ්‍යයෙන් එළියට ගන්න එක නම් එතකොට ඒ එයා තුළ තියෙන එක තමයි. එතකොට ඊට පස්සේ අපි දන්නවා මේ ලස්සන චිත්‍ර, කැත චිත්‍ර, නැත්නම් ලස්සන චිත්‍ර වගේ එකක් තියෙනවා බෙදීමක්. හැබැයි ඒක වැඩිහිටි කතාවේදී ඉතින් ඒක ගැටලුවක් නෑ. මොකද වැඩිහිටියා කියන්නේ මේ දේවල් තේරෙනවා. හැබැයි ළමා කතාවේදී ළමයින්ට ඒ වෙනි ආකාරයේ අර තරඟික ස්වරූපයෙන් ඔවුන් තෝරන්න යන එක එච්චරම. හැබැයි
ඒක අර ලස්සන කැත විදියට නෙමෙයි වෙනස් ආකාරයෙන් තෝරන්න ඇගීමකට ලක් කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් විශේෂයෙන්ම ගණිත චිත්‍රයක් තුල අපි කියමුකෝ ඒක වර්ණ ගන්නලා තියෙන විදිය ඒකට ඒ අදහසට ගැලපෙනවද අපි කියමුකෝ ඉර පායන දර්ශනයක්දී ඉර පාවිච්චි කරන වර්ණය නේද? එතකොට ඒ ආයන උදේ කාලේ නම් එතකොට ඒ අවුව විහිදෙන ආකාරයට පාවිච්චි කරන වර්ණය, ඊළඟට ඒකේ පසුබිමේ තියෙන ඒ වගේ, එහෙම නැත්නම් සවස් කාලයේදී නම් එහෙම නැත්නම් හඳ පාවලත ඒ කියන්නේ ඒ තමන් යොදාගත්ත මාකරේ ඒ වස්තු වට නැත්තං ඒ පසුබිමට අදාළ වර්ණ අදාළව වර්ණ ගැලපිලාද නැද්ද කියන එක. ඉතින් ඒක අපිට සාමාන්‍යයෙන් දරුවෙකුටත් පැහැදිලි කළ දෙන්න පුළුවන් නේ. හරි, එතකොට දැන් අපි දන්නවනේ එක එක ඒවට නේද විවිධ පාට සාමාන්‍යයෙන් පාවිච්චි වෙනවා. එතකොට ඒ පාවිච්චි වෙන්නේ ඇයි කියලාත් අපිට කියලා දෙන්න පුළුවන් නේද? අපි කියමු ගුවන් ගත්තොත් එහෙම කුඩා කාලෙදී ගුවන් පැලේ එක පාටක් හොඳට පීදිලා පී දෙන්න ඒ ඉස්සෙල්ලා පඳුරු ගහලා හොඳට ආවහම ඒක තද කොළ පාටක්. ඊට පස්සේ ඒක කරල් එනකොට කරල් එක පාටක්, බණ්ඩි කිරිවදිනකොට එක පාටක්. ඊට පස්සේ ඒක අනිත් පැත්තට සම්පූර්ණ වේගෙන වෙයිලා යනකොට තව පාටක්. එතකොට මේ බීගහ අපිට නේද පැලේ සිට විවිධ වර්ණවලින් ඒකේ අවස්ථාවන් නිර්මාණය කරන්න පුළුවන්. ඒ විදිහට ගත්තාම අර අන්න ඒ වගේ කාරණාවල්දී එතකොට දරුවාට ඒක කියලා දෙන්න පුළුවන් සහ දරුවාට ඒක තේරුම් ගන්න පුළුවන් කතාවක්. නැත්නම් ආගි ක්ලාස් නැයි මෙයාගේ කතයි වගේ එකක් කිව්වහම ඒක මම හිතන්නේ එච්චර එහෙම තේරීමට අපි පෙළඹෙන්නේ නැහැ, එකඟ නැහැ. අර වගේ ඒ කාරණාවල්දී එතකොට ඒක අධ්‍යයන කටයුත්තක් විදිහට ඒ දරුවාට ඒකින් දරුවා යොදාගත්ත වර්ණය සමහරට එක නොගැලපෙන එකක් නම් එතකොට ඒ නොගැලපීමට හේතුව නැත්නම් නොගැලපෙන්නේ ඇයි කියන එක ඔහුට හොයාට ඒක තේරුම් කරලා දීලා ගැලපෙන්නේ මේක ඒ ගැලපෙන්න හේතුව තේරුම් කරලා දීපුවම ඒක ඒක ප්‍රතික්ෂේප වෙන්නේ ඒක බාර ගන්නවා. මොකද ඒක තමන්ගේ දැනුම විසින් තර්ක බුද්ධිය විසින් තමන්ට ඒක හේතු ගන්නනවා. හේතු ගන්නන්න අපි ගුරුවරු සමත් වෙන්න ඕනේ සහ ඒක තේරුම් ගන්නවා. ඒ තර්ක බුද්ධියත් එක්ක ඔහුට හැකියාව ලැබෙනවා. ඉතින් ඒකට අවශ්‍ය කරන ඒ පසුබිම් කතා සහ වර්ණ ඒකට අදාළ නේද අවශ්‍ය අවබෝධය ලබා දෙන්න දීම ඇතුලේ. ඉතින් ඊළඟට අපි බලාපොරොත්තු වෙනවා හැමෝම අඳින චිත්‍රය ගැන කතා කරන්න, ඔවුන් ඇගීමට ලක් කරන්න සහ ඔව් ඒ චිත්‍රය තුළින් මොකක්ද බලාපොරොත්තු වෙන්නේ, මොකක්ද ඇන්නේ, මොකක්ද කියන්න හැදුවේ. සමහර කොඩා ළමයට සමහරට හිතේ තියෙන එක ඇඳිලා තියෙන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් ඔහු උත්සාහ කරන්නේ නැත්නම් කරයෝගේ හිතේ තිබිච්ච එකක් එළියට ගන්න. එතකොට ඒ වගේ අපි සූදානම් ඔවුන් එක්ක යම් සංවාදයක් හදාගෙන මේකත් එක්ක ඔහුගේ දැනුමට යමක් එකතු කරන්න. එතකොට ඒ දැනුමට කියන්නේ අලුත් යමක් එකතු වෙනවා වගේම අනිත් පැත්තෙන් සිංහල ඉංග්‍රීසි භාෂා පාවිච්චි කරමින් අපිට මේ භාෂා ප්‍රගුණත්වයත් මේ හරහා අලුත් වචන අඳුනගන්න එක, අලුත් වචන උච්චාරණය කරන එක, වචන මතක තියාගන්න මේ හරහා අවශ්‍ය පසුබිම සකස්සන එක, මෙන්න මේ කාරණා ටික අපිට මේකෙන් ලබා ගන්න පුළුවන් වෙයි. ඉතින් ඒ වගේම අපි බලාපොරොත්තු වෙන සමූහ ප්‍රකාශනයක් විදිහට හැමෝම එකතු කරගත්ත එක බැනර් එකක් කරන්න. ඉතින් ඒකේ මේ සියල්ල අපි එක්කෝ නිදහස් විදිහට නැත්තම් එතනදී සාකච්ඡා වේදීන තෝරා ගන්න මාතෘකා කීපයක් ඔස්සේ යන්න පුළුවන්. ඉතින් එනිසා අපි ඔබට චිත්‍ර ඇඳීමට අවශ්‍ය කරන දේවල් ටික හෙට සපයා දෙන්න සූදානම්. ඉතින් අපි ආරාධනා කරනවා ඔබට එන්න විර ළමා පාසල විර පාසල හෙට 3 සිට ඔබ පිළිගැනීමට බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් හෙට විශේෂ දවසක්. ඒ විශේෂ දවස අපිත් එක්ක විශේෂයෙන් දරුවොත් එක්ක ගත කරන්න, දරුවන්ට යමක් කියා දෙන්න ඔබත් දායක වෙන්න කියලා අපි ඉල්ලා සිටිනවා.

හොඳයි, දැන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා තවත් අපි කාටත් මෙතන ප්‍රයෝජනවත් මාතෘකාවක්. ඉතින් මාත් එක්ක අද මුල් වතාවට හවුල් වෙනවා මේ රේඩියෝ මැදිරියක ඉඳලා, අපේ විවර මැදිරිය ඉඳලා සම්පත් සහෝදර. ඉතින් ඔහත් අපි පිළිගනිමින්, මොකද ඔහුත් මේ සංක්‍රමණිකයෙක් විගාමිකයෙක් ලංකාව ඉඳන් මෑතකදී රුමේනියාව හරහා ඉතාලියට සංක්‍රමණය වෙච්ච සංක්‍රමණිකයෙක්. හොඳයි, ඉතින් ඔහොම තමයි යෝජනා කරේ. අපි මේ සංක්‍රමණයක ගැටලුව සම්බන්ධයෙන් පොඩක් කතා කරමුද. මොකද මේ වෙනකොට විවිධ රටවල් වලින් මේ සංක්‍රමණ විරෝධය එන්න එන්න මතුවෙමින් උත්සන්න වෙමින් තියෙනවා. ඒකට හේතුව තමයි මතු පිටින් කියන හේතු ප්‍රමාණයක් තියෙනවා, පේන හේතු ප්‍රමාණයක් තියෙනවා, ඇත්තට සිදුවෙන විදියවල් වල වෙනස්කම් තියෙනවා අර කියන හේතුවට වැඩිය, සහ මේ ඒක අවසානයේදී මොකක්ද මේකින් වෙන්න පුළුවන් කියන කාරණෙත් බලන්න වෙනවා. ඉතින් දැන් මුල් කාලීන මුලින්ම අපි ගත්තොත් එම සංක්‍රමණික ගැටලුව විසඳන්න පුළුවන් එකක්ද, කියන්නේ වෙනම සංක්‍රමණික කියලා ගැටලුවක් වෙනම අරගෙන වෙනම සංක්‍රමණික ගැටලුවක් විසඳන්න පුළුවන් කියලා අපි විශ්වාස කරන්නේ නැහැ. මොකද හේතුව මේ සංක්‍රමණය වෙන්න ප්‍රධාන හේතුව තමයි මේ නැති බැරිකම. එහෙම නැත්තම් දැන් අපි එකඟයි 100%, 200,000 එකඟයි සහ ආසයි මේ සංක්‍රමණය මේ කියන්නේ අපි සංචාරක අරමුණින් කියන්නේ රටවල් බලන්න, ඒ දේවල් වල දේවල් භුක්ති විඳින්න, ඒවා රස විඳින්න, දේවල් දැක බලා ගන්න, එහෙම යන්න තියෙනවා නම් සංක්‍රමණය මාරට හොඳයි. හැබැයි මේ අපි කතා කරන සංක්‍රමණය සිද්ධ වෙන්නේ ඊට වැඩිය වෙනස් අරමුණකින්, වෙනස් හේතුවක් නිසා. මොකක්ද හේතුව? කෙලින්ම අපි ගත්තොත් එම ආර්ථික හේතුව. කියන්නේ එහෙම නැත්තම් අපි කියමුකෝ දැන් මේ සංක්‍රමණික කාරණේ සිද්ධ වෙන්නේ කොහේනම් කොහාටද? කියන්නේ අඩු තැන ඉඳන් වැඩි තැනට. ඒ කියන්නේ වැඩියෙන් තියෙන හොඳ ආර්ථිකයක් තියෙන, හොඳ ජීවන උසස් ජීවන තත්ත්වයක් තියෙන රටකට තමයි කෙනෙක් එන්නේ. එන්නේ අර එවැනි තත්ත්වයක් නැති රටක සිට. එතකොට එහෙමනම් කෙලින්ම බලපාන්නේ තමන්ගේ ජීවිතයේ ආර්ථික ජීවිතය සාර්ථක කර ගැනීම සඳහා, නැත්නම් ගොඩනගා ගැනීම සඳහා තමයි මේ සංක්‍රමණය සිද්ධ වෙන්නේ. ඒත් මේ අපි කතා කරන එකට ප්‍රධාන හේතුව එමනම් ආර්ථික හේතුව. වෙන වෙන හේතුත් තියෙනවා, වෙන වෙන ආරක්ෂාව සම්බන්ධයෙන් හේතු තියෙනවා. හැබැයි සමස් බහුතරය ගත්තොත් එහෙම නේද, අපි දන්නවා මේ වෙනකොට දේශපාලන රැකවරණ ඉල්ලලා එන සියලු දෙනා දේශපාලන රැකවරණ ඉල්ලනවා. මොකද හේතුව දැන් කෙනෙකුට ඇවිල්ලා මොකක් හරි වීසා එකක් නැත්තම් මේ අතරමඟටපත් වෙන්නේ නැතුව ඉන්න, එහෙම නැත්තම් පිටවල් කරන්නේ නැතුව ඉන්න, අඩුවෙන් ට්‍රයි කරන්න තියෙන්නේ මේක නිසා හැමෝම ඉල්ලනවා. ඒතකොට ඒ හැමෝම ඉල්ලුවාට අපි දන්නවා ඒ බොහෝ අයට එහෙම දේශපාලන රැකවරණවල ප්‍රශ්නයක් ලංකාවේ එහෙම වෙන රටක නැහැ. මේක මේ මෙවලමක් විදියට පාවිච්චි කරනවා මිසක් වෙන එකක් නෙමෙයි වෙන්නේ. ඉතින් ඒ නිසා එහෙමනම් අපිට හරි පැහැදිලි ස්ථීරවම කියන්න පුළුවන් මේ සංක්‍රමණය වෙන්නේ ආර්ථික හේතු මත. ඒතකොට ආර්ථික හේතු මත සංක්‍රමණය වෙනවා නම් ඒතකොට අඩු ආර්ථික හැකියාවක් සහිත රටවල ඉන්න ජනගහණය තමයි වැඩි ආර්ථික හැකියාවක් සහිත රටවල් වලට සංක්‍රමණය වෙන්නේ. එතකොට මේක නිකන් අර අපි කියමුකෝ උස් තැනක ඉඳන් පහත් තැනකට දේවල් ගලාගෙන අවපීඩනය සහ අධිපීඩනය නේද, ඒ අතර සමතුලිතයක් හැමතිස්සෙම වෙනවනේ නේද. එතකොට ඒ වෙනකොට අතරමැද අලකලංචි නේද, හෙන ගහන ඒවා, කුණුපුපුරන ඒවා, හිම වැටන ඒවා, ඒවා සිද්ධ වෙනවා. නමුත් ඒවා යම් තැනකදී සමපාතව වෙන්න, අනිවාර්යෙන් සමපාත වෙන්න ඕනේ. එතකොට මේ නිසා මේ ගලාගෙනම නේද, වේලි බැඳලා, වැටවල් බැඳලා, කඳුරු බැඳලා ඒවා නවත්තන්න උත්සාහ කරත් ඒවා එහෙම වෙන්නේ නැහැ. මොකද හේතුව අර වේලි කඳවුරු කඩාගෙන යනවා. අපි දන්නවනේ මොන තරම් මිනිස්සු තමන්ගේ ජීවිතයේ අවදානමට දාලාද මේ
සමහර අය සංක්‍රමණික තීරණේ ගන්න කියන රට තමන්ගේ රට අතර දාලා නේද මේ රටවලට එන්න තීරණය කරන් පස්සේ වුන් නේද අපි දන්නවනේ ලංකාවේ නම් බෝට්ටුවක නැගලා කොහෙ යනවද කොහෙන් කෙලවර වේවිද කියලා දන්නේ නැතුව තව රටක ඉඳන් එහෙම සමහරට පරණ නැව් මග ගිලෙන්න පුළුවන් එහෙම නැත්තම් රබර් බෝට්ටු වල මැද කුණාටුවට අහුවෙන්න පුළුවන් ලෙඩ රෝග හැදුනහම මිනිස්සු පණ පිටින් අනිත් අය බේරා ගැනීම සඳහා ඒ අයව මූදට විසිකරා කියලාත් අපි දන්නවනේ හරි ඊළඟට කන්ටේනර් හරහා මිනිස්සු කොහොමද මැරෙන්නේ කියලා අපි දැකලා තියෙනවනේ අහලා තියෙනවනේ ඊළඟට බැරල් වල දෙන්නෙක් දාලා දෙන්නෙක්ව බැරල් එකේ ඉන්දවල උඩින් වෙල්ඩින් කරලා පුංචි පයගානකට අවශ්‍ය කරන ඔක්සිජන් දීලා සමහරලාට ඒ වාහනේ ට්‍රැෆික් එකට හිර වෙලා ඒ පයගාන ඇතුළත ඔවුන් නිදහස් කරගන්න බැරුව ගියෙන් පස්සේ ඇති වෙන ඛේදවාචකය අපි දැකලා තියෙනවානේ. ඒතොර හැබැයි ඒ අවදානම් සියල්ල අරගෙන මිනිස්සු එනවා. එන කවුරුවත් බලහත්කාරයෙන් මේ මේ මේ මේ බැරල් එකකට දාලා ඔක්සිජන් කැන් එකක් දීලා මේ පෑගාන ඔබ මේක ඇතුලේ ඉඳින් කියලා එකම ඉරියව්වෙන් හරි දාලා උඩින් බහලා වෙල්ඩින් කරලා නේද එහෙම ඒ කියන්නේ ඒ කැමැත්තෙන් තමයි යන්නේ. ඉතින් අපි ආවෙත් මම එද්දි පුංචි බෝට්ටුවක යට පොඩි ගුහාවක් වගේ එකක් හදලා තිබුණා. මේකටම හදලා තිබිච්ච එකක්. ඉතින් උඩින් පේන්නේ මාළු අල්ලන සාමාන්‍ය බෝට්ටුවක් විදියට. ඉතින් යට නියන් දිගාතට පිට දීලා හේත්තු වෙලා ඉන්න පුළුවන් උස ප්‍රමාණය විසි ගානක් දාගෙන ආපු එකක් තියෙන්නේ. එතකොට ඒවා අපි කැමැත්තෙන් තමයි තෝරගත්තේ. මොකද හේතුව බලාපොරොත්තුව. يعني අර රටේ ඉන්නත් බෑ ඉඳලා වැඩකුත් නැහැ. හරි. උන්නත් එකයි මලත් එකයි කියලා තමයි මේ තීරණේ ගන්න. එතකොට ඒ ගත්ත තීරණයත් එක්ක තමයි මිනිස්සු මේ අභියෝග වලට මේ අවදානම් වලට මුහුණ දීලා ට්‍රයි කරන්නේ පැනගන්න. එතකොට මෙන්න මේ විදිහේ ඒ තත්ත්වයක් කියන්නේ ඇයි මෙහෙම මිනිස්සු මෙච්චර අවදානම් දරාගෙන එන්න හේතුව. එතකොට අපි දැන් පැහැදිලි කරේ අනිවාර්යෙන් මේ ආර්ථික හේතුව නිසා තමයි මිනිස්සු මෙහෙම එන්නේ. හරි. දැන් මොකද වෙලා තියෙන්නේ? ඊළඟට අනිත් පැත්තෙන් ගත්තී මේ යුරෝපයේ අපි කියමු දියුණු රටවල් විදිහට යුරෝපය, ඇමරිකාව, ඕස්ට්‍රේලියාව, ජපානය, ඒ වගේ රටවල්නේ මේ මේ මේ සඳහන් වෙන්නේ. එතකොට ඒ වගේ රටවල් වලට තමයි අනිත් රටවල් වලින් මිනිස්සු යන්නේ. එතකොට සමහර රටවල් ඒ රටවල් වලට කෙලින්ම අවශ්‍ය කරන ශ්‍රමිකයෝ ගිවිසුම් ගහලා ගෙන්න ගන්නවා. දැන් කොරියාව මැද පෙරදිග වගේ ගත්තොත් එහෙම ගොඩක් වෙලාවට එහෙම දැන් ජපානය සමහරට විශේෂම යන කෙනෙකුට සාමාන්‍යයෙන් වසර 4ක වගේ වීසා එකක් දෙනවා. ඊළඟට යුරෝපිය ගත්තොත් එහෙම යුරෝපිය මේ ඒක වෙනම කතන්දරයක් යන්නේ. සමහරලාට ඉන්න දෙනවා වීසා එකක් දෙනවා නමුත් රැකියා කරන්න තහනම්. එතකොට හරි අටමගලයක් තමයි ඒක. මොකද කෙනෙක්ට ඉන්න දෙනවා නම් නේද එතකොට ඔහුට අපි කිම් කැවිල්ල ඉල්ලනම දේශපාලන රැකවරණ හරි මොන හරි ඉල්ලුවෙන් පස්සේ රයිට් උඹට ඉන්න දෙන්නම් කියලා වීසාවක් දෙනවා. හැබැයි වීසාවක ගහලා දෙනවා මේ රැකියාව කරන හැකියි කියලා. රැකියාව සඳහා ඒ වීසාවක බලංගු නැහැ. එතකොට මොකද්ද වෙන්නේ? එතකොට මේ මොන වඳුරු කුණු හර්පයක්ද කියලා හිතනවනේ. එතකොට ඒක ඒකලන්ට කියන්නේ ඒක නොදැනුවත්වද ඒක කරන්නේ? එහෙම නැත්නම් වෙනත් අරමුණකින්ද ඒක කරන්නේ? නිශ්චිතවම එතන තියෙන අරමුණ මොකක්ද? ඒ අරමුණ තමයි ඔබට නිත්‍යානුකූලව රැකියාවක් කරන්න අපි අවසර දෙන්නේ නැහැ මේ වීසා එක පාවිච්චි කරලා. හැබැයි ඔබ ජීවත් වීම සඳහා යමක් කරන්න ඒ ජීවත් වීම සඳහා යමක් කරද්දී අනිවාර්යෙන්ම නිත්‍යානුකූල නොවන ආකාරයේ රැකියාවක් කරන්න. ඒ කියන්නේ මේ ධනවාදයට
ලාභ ශ්‍රමය අවශ්‍යයි. ශ්‍රමය ලාභයට ගන්න නම් හරි ඒ ශ්‍රමය විකුණන කෙනා අසරණ වෙන්න ඕනේ. ඒ ශ්‍රමය විකුණන කෙනාට වෙන විකල්ප නොතියෙන්න ඕනේ. කියන විකල්ප තියෙනවා නම් ඒක රැකියාවකින් අපි කියමුකෝ මාසට යුරෝ 1000ක් පඩිය දෙන්නම් එන්න කියද්දී තව එක 1200ක් දෙනවා කියලා එන්න කිව්වත් එතකොට එයාට තියෙනවා තෝරා ගැනීමක්. එතකොට ඒ තෝරා ගැනීමට එයාට යන්න පුළුවන් වෙන්නේ එහෙම නැත්නම් 1200ට තව කෙනෙක් කියාව ඉල්ලන්නේ සමහරට එයාට ඒ එක්ස්පීරියන්ස් එක තියෙන හින්දා වෙන්න පුළුවන් නැත්නම් භාෂා හැකියාව තියෙන හින්දා වෙන්න පුළුවන් නැත්නම් අර ඒ ඉල්ලන අයට තව කෙනෙක් හොයාගන්න බැරි අමාරුකම වෙන්න පුළුවන් කොහොම හරි මොකක් හරි හේතුව නිසා කෙනෙකුට යම් විදියක ඉල්ලුමක් නිර්මාණය වෙනවා නම් නේද? එතකොට එයාට තෝරා ගැනීමක් සහ යම් විදියකට කේබල් කිරීමේ හැකියාවක් ලැබෙනවා. හැබැයි එහෙම නොවන කෙනෙක් හරි වේලි වේලි ඉන්න ජොබ් එකක් නැහැ හම්බෙන මොන මගුලට හරි නගිනවා කීයට හරි කමන්නෑ කියලා හිත හදාගෙන නගිනවා. එතකොට එහෙමනම් අර කන්ඩිෂන් එක සම්පූර්ණ කරලා දුන්නොත් එහෙම ඔහුගේ හැකියාවට සහ කැමැත්තට අනුව රැකියාවක් කරන්න හරි ඔහුට කේබල් කිරීමේ හැකියාව බලයක් එනවා. හැබැයි එහෙම නැතු ඔහුව අතපය ගැට ගහලා දැම්මොත් එහෙම රයිට් උඹට ඉන්න දෙන්න අවසර දෙන්න හරි හැබැයි ජොබ් කරන්න බෑ කියලා. එතකොට අනිවාර්යෙන් ඌට සිද්ධ වෙනවා හම්බෙන ඕන මගුලක් කරලා කීයක් හරි හොයාගෙන ජීවත් වෙන්න. අන්න එතකොට වෙළඳපළේ ඉන්න අර ධනපතියෝ ලාභ ශ්‍රමය හොයන නේද ලාභයට ශ්‍රමිකයෝ හොයන අයට මෙන්න සැපියුම ලබා දෙනවා මෙන්න උඹලා මේ අය අඩු ශ්‍රමය ලෙස පාවිච්චි කරපල්ල කියලා. එතකොට එක විදියකට ගත්තොත් එහෙම මේ සංක්‍රමණික කතාව අපි කැමැත්තෙන් බලහත්කාරයෙන් තමයි මේ රටවල් වලට එන්නේ. එක පැත්තෙන් ගත්තහම මේ රටවල් වලට ඒක අවශ්‍යයි ඒක ඒකලන්ට ආශිර්වාදයක් වෙලා තියෙනවා නේද? එක සමහර තැන්වලදී ඒක ඕව යනවා හරි සමහර තැන්වලදී බොරුවට ඒක පාවිච්චි කරනවා. දැන් මේ කාලේ මොකද්ද වෙලා තියෙන්නේ කියලා අපි මෑත කාලේට આવොත් එහෙම දැන් අපි දන්නවා දැන් රටවල් ගණනාවක්ම සංක්‍රමණික විරෝධී රටවල් බවට පත් වෙමින් ඉන්නවා. දැන් යුරෝපා සංගමයේ කලින් හිටපු ස්ථානය තමයි මේ සංක්‍රමණිකීන්ට හිතවාදී. ඒකට හේතුව තමයි යුරෝපා සංගමයේ නියෝජනය කරන බහුතර රටවල් ප්‍රමාණයක් වාම පාලනයන් සහිත රටවල් වීම සහ අර සංක්‍රමණික විරෝධය ඔවුන්ගේ දේශපාලන මෙවලමක් බවට භාවිතා නොකිරීම කියන කාරණේ. හැබැයි ඒකම විසින් දැන් අනිත් පැත්තෙන් මොකද වෙලා තියෙන්නේ මේ හැම රටක්ම ආර්ථික අර්බුදයකට ගිහිල්ලා විශේෂයෙන් ඔබ දන්නවා යුරෝපය නේද මේ රුසියානු සහ යුක්‍රේන යුද්ධය විසින් හරි මුළු යුරෝපයටම කඳබඩ හරහා බැට දීලා තියෙනවා. හරි එතකොට ඔවුන් මේ පැටලිල්ල නිසා ඉතාලිය හොඳම උදාහරණය රුසියාවෙන් ගත්ත ගෑස් සහ ඒ අඩුමිල සැපියුම් ටික අතහරිනවා. මොකද මේ ඇමරිකාව එක්ක එකතු වෙලා යුක්‍රේනයේ පැත්ත මේකොල්ලො ගන්නවා. ඒකොල්ලො යුරෝපයේ බහුතර රටවල් කියන්නේ රුසියාව තමන්ට තර්ජනයක්. ඒ නිසා රුසියාවට ඔලුස්සන්න දෙන්න බැහැ. හරි ඒ නිසා අපි සෙලෙන්ස්කිට උදව් කරන්න ඕනේ නැත්තම් යුක්‍රේනයේ ජයග්‍රහණය වෙනුවෙන් අපි පෙනී හිටින්න ඕනේ කියලා. එතකොට එක පැත්තකින් තමන් සල්ලි පොම්ප කරලා එහෙට ලබා දෙන හමුදා ආධාර හෝ වෙනත් ද්‍රව්‍යම ආධාර එහෙම නැත්තම් යුදාධාර හරි මුදල් ආධාර ඒක එහෙම වෙනකොට අනිත් පැත්තෙන් තමන් එතෙක් ලාභයට භාවිතා කරපු තෙල් ගෑස් මොනා හරි විදුලිය ඒවා අතහැරලා වැඩිමිලට
ගන්න සිද්ධ වීම. එතකොට ඒක හරහා යුරෝපය බොහොම යුරෝප රටවල් බහුතරය වගේ මේ එකත් එක්ක පටලෝල පැටලිලා තමන්ගේ ආර්ථිකය කඩාවට්ට ගත්ත තැන. ඒ විතරක් නෙමෙයි මේ වෙනකොට ඔවුන්ට සිද්ධ වෙලා තියෙනවා තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් වැඩි පුර මුදලක් බජට් එකෙන් වෙන් කරන්න වෙන් කරලා තමන්ගේ ආරක්ෂා කඳවුරු ආරක්ෂාව තහවුරු කර ගැනීම සඳහා ඒකට වැඩිපුර වියදම් කරනවා. එතකොට මෙන්න මේ වැඩිපුර වියදම් කරන්න සල්ලි හොයාගන්නේ කොහෙන්ද? සෞඛ්‍ය අධ්‍යාපනය වගේ සේවාවන් වලට වැය වෙන් කරන මුදල් අඩු කරලා ඒ අඩු කරන මුදල් අර ඒකට යොදවලා. එතකොට මේ විදිහට ගත්තාම ආර්ථිකයන් මේ අනවශ්‍ය පැටලිල්ලක් නිසා ආර්ථිකයන් කඩා වැටලා දුර්වලලා තියෙන මොහොතක්. ඉතාලිය කොච්චරද කියනවා නම් අපිට මතකයි අපි ඒ වෙනකොට කෝවිඩ් එකත් එක්ක ප්‍රෙෆෙක්තුර ආයතනේ සහායයට අපි කටයුතු කරා. මේ එන අය යම් විදියකට ඒකලම පරීක්ෂා කරලා ඇතුළට ගන්න ක්‍රියාවලිය. ඒතර ඒ වෙනකොට ඔන්න එක පාටම එන්න ගත්ත යුක්‍රේන අය. මොකද එක රැයින් ඉතාලිය 87,000ක් සර්ජෝර්නෝ 87,000ක් නිකුත්. ඒ කියන්නේ එන අය කෙලින්ම ඒ අය බාරගත්ත වෙන අයට නැති නීතියක් විශේෂ නීතියක් සකස් කරලා යුක්‍රේන අයට ඒ අය බාරගත්ත ඉතාලිය. ඒතර ඒ කරේ අර අර කාරණයත් එක්ක. ඒතර මේ විදිහට ගත්තහම එක පැත්තකින් යුරෝපයේ රටවල් වල ආර්ථිකය කඩා වැටෙනවා දුර්වල වෙනවා. ඒකත් එක්ක ඒකේ ප්‍රතිඵලයක් විදිහට අනිත් පැත්තෙන් මේක හරි සංක්‍රමණික හේතුවට බොහෝ අය බැර කරනවා. ඒක ඇතුළෙත් මුස්ලිම් විරෝධයට මේක ලඟු කරනවා. එතකොට අන්න මේ නිසා ඔබ අනිත් පැත්තෙන් ඔබ දන්නවනේ මුස්ලිම් විරෝධය නේද හදලා ඊළඟට ඒ සංස්කෘතිය ඒ උන්ගේ තියෙන මොනා හරි උන්ගේ මැදිහත් වීම වල තියෙන යම් යම් තත්ත්වයන් ඔය සියල්ලත් එක්ක නේද බොහොම පහසුවෙන් මේ සමාජයට හරි මේක ඔළුවට දාන්න ඔවුන් සමත් වෙලා තියෙනවා. ඒතකොට ඔවුන්ගේ අර හරි අර ගත්ත ජඩ වැරදි තීන්දුව නිසා ආර්ථිකයට කිලෝගෙන ඒ ආර්ථික හේතු නිසා ජනතාව හරි පීඩාවට ලක් වෙනකොට තමන්ගේ පාලනයන් තවදුරටත් රැකගන්න නැත්නම් පාලන බලයට එන්න ඔවුන් මෙවලමක් විදිහට දැන් පාවිච්චි කරන්න ආරම්භ තියෙනවා සංක්‍රමණික

කතා කරා. නේද? පෞගිය දවසක මෙලෝනි රෝම තිබිච්ච ප්‍රසිද්ධ රැලියකදී කියනවා මේ හිජාබය උර්කාව ගලවන්න ඕනේ පාසල් වලින්. හරි. ඊළඟට විදේශ දරුවෝ සීමා කරන්න ඕනේ වගේ එකක්. එතකොට එතන තියෙනවා හිජාබය බුර්කාව කිව්වහම මුස්ලිම් විරෝධය. හරි. අතන තියෙනවා පන්ති කාමරයක විදේශ දරුවෝ සීමා කරන්න ඕනේ කිව්වහම සංක්‍රමික විරෝධය. එතන මේ දෙක පාවිච්චි කරනවා දැන් තරගෙට. නේද? මේකොල්ලෝ මේ තමන්ගේ හරි ජනතාවට සෞඛ්‍ය අධ්‍යාපන ඒ අවශ්‍ය කරන ප්‍රතිපාදන වෙන් නොකර ඒවට අවශ්‍ය කරන ගුරුවරු නෑ, පාසුකම් නෑ, ෆොටෝකොපි ඉම්යක් හරියට ගහගන්න නෑ, හරියට සනීප ආරක්ෂක මේ පද්ධති ක්‍රියාත්මක නෑ. ඉතින් ඔන්න ඔය ඒකට හේතුව තමයි මේ ප්‍රතිපාදන කපාහැරීම. ප්‍රතිපාදන කපාහැරීමට ප්‍රධාන හේතුව උනේ මේ යුද්ධය. යුද්ධය තමන් විසින් පටවාගත්ත යුද්ධයක්. අවසානයේදී මිනිස්සුගේ සුබසාධන කපලා, මිනිස්සුගේ සේවාවන් වල මුදල් කපලා, දැන් මොවුන් වැඩි මුදලක් දාලා තියෙනවා මේ ආයුධ නිෂ්පාදනය සඳහා. ඔබ දන්නවද මේ වෙනකොට කාර් නිෂ්පාදනය කරන සමාගම ගණනාවක් දැන් ආයුධ නිෂ්පාදනය සඳහා ඔවුන් කන්වර්ට්මින් ඉන්නවා. මොකද හේතුව මේකොල්ලෝ අපි දන්න විදිහට යුරෝපා සංගමය මේ වෙනකොට ප්‍රකෝටි ගානක බජට් එකක් සකස් කරනවා ආයුධ සඳහා. එතකොට ඔවුන් දන්නවා මේ ඊළඟට අනිවාර්යයෙන්ම මේ ආයුධ වෙළඳපොළක් නිර්මාණය වෙනවා. ඉතින් ඒ නිසා මේ කාර්වලට වැඩිය ආයුධ නිෂ්පාදනය කරන එක හෙට දවසේ ලාභදායකයි කියලා හිතන කම්පැනි ඉක්මනින් කාර් වෙනුවට ආයුධ නිෂ්පාදනය කරන්න තමන්ගේ තත්ත්වයන් වෙනස් කරමින් ඉන්නවා. එතකොට ඒ කියන්නේ ඒ වෙන්නේ ප්‍රකෝටි ගානක මුදලක් එහෙමනම් මේකට වැය කරන්න මොකක් හින්දද මේ රුසියානු තර්ජනයෙන් ගැලවෙන්න කියලා. ඒ කියන්නේ කලින් නේටෝවට ඔවුන් යම් විදියකට මුදලක් ගෙවමින් හරි ඇමරිකානු කඳවුරු තමයි මේවල තිබුණේ. හැබැයි මේ වෙනකොට මේ ඉරානයත් එක්ක නේද, ඊශ්‍රායලත් එක්ක එකතු වෙලා ඉරානත් එක්ක පැටලෙන්න ගිහිල්ලා හරි අඹරේත් ගලවගෙන තියෙන ට්‍රම්ප් මහත්තයා. මොකද හේතුව දිගට හරහාට ඒ අවට තිබිච්ච අරාබි රටවල් විශේෂයෙන්ම තමන්ගේ ආරක්ෂාවට තමන්ගේ වූ හමුදාවන් හෝ හදාගත්තේ නෑ. ඒ වෙනුවට ඇමරිකානු කඳවුරු තමයි තමන්ගේ රටවල ස්ථාපිත කරගත්තේ. දැන් ඇමරිකාව ඉරානයට ගහනකොට ඉරානය පෙරලා ඒ අවට රටවල්වල තියෙන තමන්ගේ ඇමරිකානු කඳවුරුවලට ගහපුවම අන්න කෙලවිලා තියෙන. එතකොට දැන් ඔප්පිලා තියෙන ඇමරිකාවට එහෙම ආරක්ෂාව සපයන්න බැහැ කියලා ඊළඟට ට්‍රම්ප් විසින් කෙලින්ම යුරෝපයට කිව්වා. තවදුරටත් අපිට බෑ ඔකුලම්ම රකින්න, අපිට බෑ ඔකුලොන්ගේ ආරක්ෂාව වෙනින් සල්ලි වියදම් කරන්න. ඕකොල්ලෝ ඒක හදාගන්න කිව්වා. දැන් මේ යුරෝ නේටෝ එකක් හදාගන්න තමයි මේ යුරෝපා සංගමය කැසකවන්නේ. ඉතින් ඒ සඳහා මේ සියලු පාලකයෝ එකඟ වෙලා තියෙනවා. එතන ඒක ඇතුලේ ආර්ථික පීඩනය උත්සන්න වෙලා තියෙනවා. ඒ නිසා ඒක දේශපාලන බලය බවට කන්වර්ට් කර ගැනීම සඳහා ඔවුන් පාවිච්චි කරනවා. දැන් මේ සංක්‍රමණිකයෝ නිසා තමයි මේ අර්බුදයේ ඇවිල්ලා තියෙන්නේ. මේ සංක්‍රමණිකයෝ නිසා තමයි මෙතන يعني රැකියා අයිමීලා තියෙන්නේ. මේ සංක්‍රමණිකයෝ නිසා තමයි ඒක ඇතුලේ මේ මුස්ලිම්වරු නිසා තමයි මේ සංස්කෘතිය බිඳ වැටලා තියෙන්නේ. වටිනාකම් හීන වෙලා තියෙන්නේ කියලා එකක් හදලා හරි මිනිස්සුන්ගේ ඔළුවට දාන්න හදනවා. එතකොට මේ විදිහට ගත්තාම අනිවාර්යයෙන් මේ සංක්‍රමණ ප්‍රශ්නේ අපිට තව ගොඩාක් ප්‍රතිමානයන් වලින් සාකච්ඡා කරන්න පුළුවන්. එතකොට අද වෙනකොට මේ විරෝධය හුදු තමන්ගේ අර නොහැකියාව වහ ගැනීම සඳහා ඉදිරිපත් කරලා තියෙන එකක් කියලා තමයි කියන්නේ. දැන් උදාහරණයකට ගත්තොත් එහෙම මේ වෙනකොට ඔබ දන්නවද ඉතාලිය 2023-24-25 අවුරුදු තුනට ෆ්ලොස් නීතියක් ගෙනාවා. ඒ කියන්නේ රැකියා සඳහා විදේශ ශ්‍රමිකයින් නිත්‍යානුකූලව වීසා නිකුතුවකින් ගෙන්වා ගැනීම සඳහා වැඩ පිළක් සකස් කරා. එතකොට මෙහෙට කම්කරුව අවශ්‍ය නැත්නම්
ඇයි එහෙම ගේන්නේ? ඒතර ඒ ගේන්නේ විදේශිකින්.

නම් ඒ අය විගාමිකයෝ තමයි. එතකොට ඒ විගාමිකයෝ ඔවුන් ගේන අතරේ අනිත් පැත්තෙන් අනවසරේනොත් මිනිස්සු ඇතුළු වෙන අනවසරේ මිනිස්සු ඇතුළු වෙන්නේ ඇයි? හේතුව තමයි මේ අය ගිහිල්ලා ඒ රටවල් වල යුද්ධ ඇටෙවෙන් පස්සේ ඒ රටවල් වල මිනිස්සු ආරක්ෂාව සඳහා නැත්නම් ඉදිරි ජීවන පැවැත්ම සඳහා ඒ රටවල් වලින් තව කොහට හරි පයන ගන්න එක සිද්ධ වෙනවා. එතකොට ඒ හරහා ඔන්න මේ අයට ආරාධනයකින් තොරවම ඔන්න එනවා තමන්ගේ පැත්තට අර ලාභ ශ්‍රමය. එතකොට ඒක නේද? ඒක මේකලෝ පාවිච්චි කරන දැන් මෑත කාලීනව ගත්තොත් එහෙම අපි දන්නවා කොච්චර අලුතෙන් අය ඇවිල්ලා ඉන්නවද. ඒ අයට යම් සිස්ටම් එකක් දාලා නේද මේකට උරා ගන්න ඒකලෝ කටයුතු සලසලා තිනවා. ඒ කියන්නේ මේකට ශ්‍රමය අවශ්‍යයි. එහෙමනම් මේ ශ්‍රමය අවශ්‍යයි. එකක් නිත්‍යානුකූලව ගෙන්න ගන්නවා, අනිත් එක නීති විරෝධී ලෙස එන අයව මේකට උරා ගන්න යම් විදිහේ වැඩ පිළක් මේ ක්‍රියාත්මකයි. ඒත් ඒ දෙකම ක්‍රියාත්මක වෙන ගමන් කියනවා ඔන්න අපි සංක්‍රමණික විරුද්ධයි අපි පිටවහල් කරන්න ඕනේ, හරි මුස්ලිම් විරෝධය මුස්ලිම් වරු පිටවහල් කරන්න ඕනේ කියන කාරණේ. එතකොට මේ දෙක අපි තේරුම් ගන්න ඕනේ. මේක ඇවිල්ලා ප්‍රොපගාන්ඩා, ඒ කියන්නේ මේක ඇවිල්ලා දෘෂ්ටිවාදය. එහෙම නැත්නම් මේක ඇවිල්ලා මේ මිනිසුන්ගේ තමන්ගේ මැතිවරණ ජයග්‍රහණය සඳහා පාවිච්චි කරන්න පුළුවන් හොඳ මෙවලමක් විදිහට තමයි දක්ෂිණාංශිකය අනිවාර්යයෙන්ම මේක පාවිච්චි කරන්නේ. එතකොට මේ වර්තමාන් ආණ්ඩුව තුළ නියෝජනය වෙන පාර්ශ්ව ගණනාවක්ම මේ සංක්‍රමණික විරෝධී පාර්ශ්ව ඒක පාවිච්චි කළා තමයි ඔවුන් පෞගි මේ මේ ඒ සන්ධානයේ බලයට ආවෙත්. දැන් ඊළඟ බලය ලබා ගැනීම සඳහාත් මේක පාවිච්චි කරමින් ඉන්නවා කියන එක තමයි අපිට කියන්න වෙන්නේ. ඉතින් අනිත් පැත්තෙන් අපි දන්නවා මේ ලාභ ශ්‍රමය කොල්ලන්ට අවශ්‍ය වෙනකොට අර විදිහේ එන්න අරින එක ඒක පොඩ්ඩක් එහෙට මෙහෙට වෙනකොට ඕව යනකොට සාකච්ඡාව ගේනවා මෙන්න සංක්‍රමික විරෝධී සාකච්ඡාව. ඒ විදිහට බැලන්ස් කරගෙන තමයි යන්නේ. ඉතින් අනිත් පැත්තෙන් කියන්න ඕනේ කාරණේ තමයි විශේෂයෙන්ම දැන් ඉතාලියේ ජනගහණය මහලු වෙමින් යන්නේ. ඒ කියන්නේ ඉතාලියේ උපත් එන්න එන්න අඩු වෙමින් යන්නේ. එතකොට උපත් අඩු වෙනකොට ඒ අය වැඩි හිටි බවට පත් වෙනකොට ඒ කියන්නේ තරුණ කණ්ඩායම් තරුණ සමේ සීමිත වෙනවා. මේ ඉන්න තරුණයා සහ වැඩි හිටියා විශ්‍රාම වයසට යනකොට නැත්නම් වයස්ගත වෙනකොට ඔවුන්ගේ ප්‍රමාණයට සාපේක්ෂව උපත් සිද්ධ නොවීම විසින් අවසානයේදී මහලු ජනගහණය වැඩි වෙනවා. එතකොට ඒක සිදුවෙමින් තියෙනවා. දැන් ලංකාවටත් ඒක දැනටම හිතන්නේ සිදුවෙමින් තියෙනවා. ඒ හේතුව තමයි මේ ආර්ථික අහේනිය නිසා. ආර්ථික අහේනිය විසින් මිනිසුන්ට සිද්ධ වෙලා තියෙනවා තමන්ගේ පවුල් සීමා කරන්න, දරුවෝ සීමා කරන්න, කසාද බදින එක කල් දාන්න, ඒක සීමා කරන්න. ඉතින් මෙන්න මේ විදිහේ කාරණයක් ගත්තාම අනිවාර්යයෙන් මේ ඇයට මේ ආර්ථිකයේ නඩත්තු කර ගැනීම සඳහා අනිවාර්යයෙන්ම විදේශ ශ්‍රමය නැත්තම් මේ සංග්‍රහ විගාමික ශ්‍රමය අවශ්‍යයි. අද බොහෝ රටවල්වල ඒ රටවල්වල ස්වදේශිකයින් නොකරන ඒ රටවල ස්වදේශිකයින් අත්හැර දාපු බොහෝ අත්‍යවශ්‍ය රැකියා කරන්නේ විදේශිකයින් විසින්. මොකද විදේශිකයා අනිවාර්යයෙන්ම ඔහු ජීවත් වීම සඳහා යමක් කළ යුතුයි. ඒ නිසා ඔහුට තෝරා ගැනීමක් නැහැ. හැබැයි ස්වදේශිකයාට තියෙනවා යම් විදිහකට තෝරා ගැනීමක්. ඉතින් ඒ නිසා අද වෙලා තියෙන්නේ බොහෝ අමාරු නේද කට්ට කන පට්ට පීඩාවක් සහිත බොහෝ රැකියා විදේශිකයින් ඇතින් තමයි දැන් සිද්ධ වෙන්නේ. මොකද ඉතාම සරලව සෑල්ලුවෙන් ඔවුන්ව ඒ සඳහා යොදා ගන්න පුළුවන් අර ඒ රටවල ස්වදේශිකයින්ට වැඩි. ඉතින් මෙන්න මේ සමස්තය ගත්තොත් එහෙම එහෙමනම් ඔබට තේරෙන් යන්න ඕනේ මේ විගාමික සංක්‍රමණික විරෝධය, ඒක ඇතුලේ මුස්ලිම් විරෝධය, මේක මවාපාන සහ ඒක ඒගොල්ලන්ගේ වෙනත් අරමුණක් සඳහා යොදා ගන්නවා
කාරණයක් මිස මේක ඇත්ත ප්‍රශ්නය නෙවෙයි කියන්නේ. ඇත්ත ප්‍රශ්නය තියෙන්නේ වෙන තැන්වල. ඒ ඇත්ත ප්‍රශ්නය වහ ගැනීම සඳහා ඔවුන් පාවිච්චි කරන එකක් තමයි මේ විගාමික නැත්නම් මුස්ලිම් විරෝධය, විගාමික විරෝධය කියන්නේ. ඉතින් ඒ නිසා අපි ඒක තේරුම් ගමු. ඒක තේරුම් අරගෙන සමූහයක් විදිහට කොහොමද අපි මේකට මුහුණ දෙන්නේ, සමූහයක් විදිහට කොහොමද අපි මේක ජයග්‍රහණය කරන්න කියලා හිතනවා මිසක් මුස්ලිම් කිව්වම අරු තම්බිය ඕකුන්ට එහෙම තමයි වෙන්න ඕනේ, ඕකුන්නම් එලවන්න ඕනේ. ඒ කියන්නේ අපි මාර හොඳයි, හරි තම්බි තමයි නරක වගේ ඒ එකක් ගේනවා. එහෙම නැත්තම් නේද අර කල්ලෝ මෙහෙමයි, අරාබිකාරයෝ මෙහෙමයි, මොරොක්කෝ මෙහෙමයි කියලා අපි අතර හදා ගන්නවා. හැබැයි මේ පාලකයෝ මේ අපි එහෙම කරන්නේ සංක්‍රමික සංක්‍රමණිකය, හරි විගාමිකයා විගාමිකය, නීති හැදෙන්නේ එකට, හරි හැදෙන නීතිය ක්‍රියාත්මක කරද්දී ඒ ක්‍රියාත්මක වෙන්නේ ඒ විදියට. ඒ නිසා අපි ඔබට ආරාධනා කරනවා මේ ප්‍රශ්නේ හරියට තේරුම් ගමු. තේරුම් අරගෙන අපි ඒකත් එක්ක වැඩ කරමු. මොකද ඒක තමයි මම හිතන්නේ අත්‍යවශ්‍ය වෙන්නේ. එහෙම නැත්නම් අපි අර වෙන අනුන්ගේ උගුලකට පැටලිලා නේද අනුන්ගේ පරිප්පු ඇදගෙන අපි ඒ වැඩි අපි අවුල් කරගන්න ඉඩ තියෙනවා.

ඉතින් දවලසන්නේ නේ තවත් විනාඩි 7ක වගේ කාලයක් තමයි අපිට ඉතුරු වෙලා තිබෙන්නේ. ඉතින් ඒකදී අපිට අපිට මතක් කරන්න තියෙන කාරණා කීපයක් තියෙනවා. ඉතින් ඒ තමයි ඔබ දන්නවා දැන් විවර පාසල ඉරිදා විවෘතයි. පෞගිය ජුනි මාසේ මැදින් පස්සේ අපි මේ ගිමන් නිවාඩුව ලබා දුන්නා. ඉතින් දැන් නැවත සාමාන්‍ය පරිදි ඉතාලි පාසල් පටන් ගත්තා වගේම අපි ඊට අනුරූපීව අපේ පාසලත් පටන් අරගෙන තියෙනවා. ඉතින් ඒකදී ඔබ දන්නවා අපි විශේෂයෙන්ම මෙහි පාසල් වලට යන මෙහි පාසල් අධ්‍යාපනය ලබන දරුවෝ තමයි අපි ඉලක්ක වෙන්නේ. එහෙම නැතුව මේ පාසල් වලට දරුවන් යවන්නේ නැතුව සම්පූර්ණ සිංහල පාසල් වලට විතරක් නිර්මාණය මේ දරුවෝ එවන්නේ කියලා අපි කියන්නේ නැහැ. සහ ඒකට අපි විරුද්ධයි. මොකද මෙහි ඉපදින මෙහි ජීවත් වෙනවා නම් මේ සංස්කෘතියත් එක්ක මිනිස්සු හැඩ ගැහෙන්න ඕනේ. නැත්තම් මේ සංස්කෘතිය අඩුගානේ අඳුර ගන්න වෙනවා, අඩුගානේ ඒකේ භාෂාව අඳුර ගන්න වෙනවා. එතකොට මෙහි ඉපදিলা අපි විශේෂයෙන්ම නාපොලි වගේ පැතිවල ගත්තොත් එහෙම ඒක නියම පාසල් කියන්නත් බෑ. සාමාන්‍ය ටියුෂන් එහෙම නැත්තම් අධ්‍යාපන කඩ කීපයක් දාගෙන දරුවම්ම ඉතාලි ඉස්කෝලෝට යවන්නේ නැතුව සම්පූර්ණ මේ සිංහල ඉස්කෝලෝට යවනවා කියන අර්ථයෙන් ඒකොල්ලන්ට අර ලංකාවේ සාමාන්‍ය පාසල් වල උගන්වන විෂය නිර්දේශය උගන්වන, ඊට පස්සේ ඕ ලෙවල් වලට ඒ ලෙවල් වලට මේ ඒ විභාග වලට මේ දරුවෝ සූදානම් කරලා එහෙම කරනවා කියන කාරණේ. එතකොට මේකෙදි සිද්ධ වෙන කාරණයක් තමයි විශේෂයෙන්ම මේ දරුවෝ මෙහි හැදිලා වැඩෙන්නේ, ඒ කියන්නේ කැලලක් මෙහි ජීවත් වෙනවා, කැලලක් ඔවුන්ට මෙහින් ඇතෑරෙනවා. ඊට පස්සේ ඔවුන් ලොකු මහත් වෙනකොට ඔවුන්ට ලංකාවේ සමාජ හැඩහුරුව නැහැ. ඒක මේ ඉස්කෝලෙකින් ලැබෙන්නේ නැහැ නේ. ඒක ලැබෙන්නේ සමාජයත් එක්ක පවත්වන ගනුදෙනුවෙන්. එතකොට මේ සමාජයත් එක්කම ඔවුන්ට ඒ ගනුදෙනුව පවත්වන්න හම්බෙන්නේ නැහැ. ඔවුන්ට කුඩා කාලේ ඉඳන් ඒ ඉතාලි ළමයි මුණ ගැහෙන්නේ, ඉතාලි භාෂාව මුණ ගැහෙන්නේ, ඉතාලි යාළුවෝ ගොඩනගෙන්නේ නැහැ. හරි, ඉතාලි සමාජයත් එක්ක ඔවුන්ගේ මූවීම සීමා වෙලා තියෙන්නේ. හරි, ගෙදර පාසල ගෙදරත් ගොඩක් වෙලාවට අපි අය අපේ විදියට ජීවත් වෙන්නේ. එතකොට මගතොටේ යනකොට මොන ඉතාලි මගතොටේ පරිසරය දකින්නවා. ඊට පස්සේ ගිහිල්ලා ආපහු ලාංකීය දරුවෝ ගොඩක් අතරට වැඩිලා ලංකාවේ ගුරුවරුත් එක්ක ඔන්න වැඩේ යනවා. එතකොට අවසානයේදී මොකද වෙන්නේ? ඒ දරුවෝ ඉතාලියේ හිටියට ඉතාලි සමාජයත් එක්ක මූ වෙන්නේ නැති ප්‍රශ්නේ එනවා. හැබැයි සිංහලෙන් ඉගෙන ගත්තට ලාංකීය සමාජයත් එක්ක මූ වෙන්නේ නැති ප්‍රශ්නේ එනවා. එතකොට මේ අයට මොකද වෙන්නේ? ඉතාලියේ හිටියට ඉතාලි භාෂාව හෝ සංස්කෘතිය ඇතුම් පැතුම් ගැන සමාජයේ වටපිටාව ගැන හොඳ අවබෝධයක් නැහැ. එතකොට එතන වුන් ආගන්තුකයෝ නැත්තම් අතරමං වෙනවා. ලංකාවට ගිහිල්ලා මේ දරුවන්ට ඉන්න බෑ. මොකද හේතුව? භාෂාව දැනගත්තට විතරක් මදි. ලංකාවේ පරිසරය වුන්ට හුරු නැහැ, ගැළපෙන්නේ නැහැ. හරි, ඊළඟට කෑම් බීම ගත්තොත් ඒවත් එක් ගත්තාම ඊට පස්සේ මේ සමාජයේ ඊට පස්සේ වැඩි ලොකු වෙනකොට පේන්න ගන්නවා මොකද්ද වෙන්නේ කියලා. ඊට පස්සේ වුන් අනිවාර්යෙන්ම අවසානයේදී මේ සමාජයේ ගොදුරක් බවට පත් වෙනවා. මොකද හේතුව? මේ සමාජයේ ගැන කුඩා කාලේ ඉඳන් නේද ගොඩනැගිලා යම් විදියකට තමන්ගේ යාළුව මිත්‍රකම් ගොඩනැගිනාම ඒ සමාජ ආරක්ෂණය පවා වුන්ට තියෙනවා. හැබැයි එහෙම නැතුව ගිහිල්ලා එකපාරටම අර මේ ඇස්නිලංකාර කරගෙන මේ සමාජයට වැටෙනයින් පස්සේ ඒකෙදි අර ගේම් කාරයන්ට අහුවෙන එක තමයි වැඩිපුර වෙන්නේ. ඉතින් ඒ නිසා අපි අපේ පාසල් වල ඒ වැරද්ද අපි කරන්න සූදානම් නැහැ. ඒ නිසා අපි ඉතාලි පාසල් වලට යන අයට එයට අපෙන් ලැබිය යුතු අපේ හරපද්ධතීන් අපේ වටිනාකම් කියන්නේ ඔවුන්ට ඒ අපෙන් මෙතෙක් අපිට ලැබිලා තියෙන උරුමයන් වල කොටස්කරුවෝ බවට පත් වෙන්න නම් ඔවුන් ඒ ලෝකෙත් එක්ක සම්බන්ධතාවය හදන්න ඕනේ. ඒතර ඒ ලෝකෙත් එක්ක සම්බන්ධතාවය හදන්න නම් ඔවුන් මේ භාෂා ප්‍රවේශයත් එක්ක, එහෙම නැත්නම් මේ සංස්කෘතික ප්‍රවේශයත් එක්ක තමයි මේ ප්‍රවේශය සහ ඇති වෙන්නේ සහ ඒ අයිතිය ලැබෙන්නේ. ඔව්, මම ලංකිකේ, මගේ මට ඉතිහාසයක් තියෙනවා, මට අභිමානයක් තියෙනවා, මට මෙහෙම කතාවක් තියෙනවා. හරි, මම මේ අහසින් වැටිච්ච එකෙක් නෙමෙයි, ඕපපාතිකයෙක් නෙමෙයි, මං සරණාගතයෙක් නෙමෙයි. ඔව්, මං වෙන රටක තමයි ජීවත් වෙන්නේ. හැබැයි මගේ මුල තියෙන්නේ, මගේ උරුමය තියෙනවා මෙන්න. ඒ නිසා අපි කියන්නේ ඒක මේ සිල්ලරට අතාරින්න එපා. මේ සිංහල වැඩක් නැහැ.
අපිට ඉංග්‍රීසි ටිකක් තිබුණාම ඉතාලි තිබුණාම ඇති වගේ හිතන දෙමාපිය තමයි දැන් වැඩියෙන් ඉන්නේ. ඊළඟට අපි ලංකාවට යන්නේ නැහැ. ඒ නිසා අපිට මම කියන්නේ ලංකාවට ගියා නැතා ඒ දරුවන්ට ලාංකීය උරුමය හරි ඔවුන්ට ලැබෙන්න නම් ඒ උරුමයේ කොටස්කාරය බවට ඔවුන් පත් වෙන්න නම් ඔවුන් මේ සංස්කෘතික ලෝකයේත් එක්ක සම්බන්ධතාවය ගොඩනගන්න ඕනේ. එහෙම නැතුව ඔවුන් භාෂාව දන්නේ නැහැ, ලංකාවක් ගැන අදහසක් නැහැ, ඉතාලි ඊසා ඉතාලි සමාජයේ විතරක් කියහම එයා ඉතාලියනේ. හැබැයි එහෙම වෙච්ච පළියට ඉතාලියේ සියල්ලට ඒ අය උරුම වෙන්නේ නැහැ, උරුමකක් කියන්නේ නැහැ. මොකද මේ සමාජයේ තාම ඒ අවස්ථාව අපිට ලබා දීලත් නැහැ. ඉතින් ඒ නිසා මෙන්න මේ කාරණය නිවැරදිව හිතනවා නම් ඒක හරියට තේරුම් ගන්නවා නම් මම හිතන්නේ මේ අර සිංහල හරි මාක් හරි එකකට ලඟු වෙලා පටු වෙලා මේ පාසල සම්බන්ධයෙන් සාකච්ඡාව එතනට ලව් කරන්නේ නැතුව මේ හරහා ලැබෙන අර ප්‍රවේශය ඒ අයිතිය සඳහා ලැබෙන ප්‍රවේශය ලබා ගන්න ලැබෙන අඩිතාලම කෙනෙකුට හරි ලේසියෙන් මේ භාෂාව අවශ්‍ය නම් ඉගෙන ගන්න පුළුවන්. මොකද අපි එන්නේ අපේ පරිසරයෙන් නිසා, අපේ ජානවලින් නිසා. හැබැයි අතාරින්නත් පුළුවන් ලේසියෙන්. ඇතාරියෙන් පස්සේ ඔහුට ඇතාරෙන්නේ මේ භාෂාව අකුරු විතරක් නෙමෙයි, මුළු පද්ධතියක් ඇතාරෙන්නේ, සංස්කෘතියක් ඇතාරෙන්නේ, උරුමයක් ඇතාරෙන්නේ. ඔය ටික තේරුම් අරගෙන දෙමාපිය කරුණා කරලා දරුවන්ව අපිත් එක්ක සම්බන්ධ කරන්න කියන එක තමයි අපි ඉල්ලන්නේ. නැහැ අපේ කාලේ අවසන්. ඉතින් අපි මතක් කරනවා හෙට විවර පාසලේදී ලෝක ළමා දිනයේ චිත්‍රයෙන් හැඩගන්වන්නට අපි ළමා වැඩි හිටි ඔබ සැමටම ආරාධනා කරනවා. ඉතින් ඔක්තෝබර් 4 හෙට හවස 3:30ට අපි මේක ආරම්භ කරන්න සූදානම්. ඉතින් වැඩි හිටි ළමා සියලු දෙනාටම විවර පාසලට අපි ආරාධනා කරනවා. ඉතින් විවර පාසල තියෙන්නේ වියසන්තෙල්ලෝනේ අංක 2 බ්‍රේෂියා. ඉතින් ඔබට පුළුවන් අපිත් එක්ක එකතු වෙලා මේ අත්දැකීම හෙට දවසේ ලබා ගන්න. එහෙනම් දෑ ප්‍රසන්නනි, අද දවසේත් අපිට හිමි කාලයේ අවසානයි. ඉතින් ලබන සතියේ නැවුම් වැඩසටහනකින් ඔබ සමග සම්මුඛ වෙන තුරු අපි ඔබෙන් සමුගන්නයි සූදානම්. එහෙමනම් සුවබර රාත්‍රියක්, සුවදායක සතියක් ලබන සතියේ මුණගැහෙමු.